0: කරන එක කරගලුව ගෙන්දාන
1: දැන්
0: හම අනෙක් කමිගොට හොර මුහෙම්ම කමෙනලුවන් පාහ කොල්ලානේ මේ කවුමි අද ඉජතිමයි සිම්මාරන් අහුළුවරි කොරු ඒ සිම්මා මේ වර මුහෙම්මොක හම තිම එකන්යන්න ඕන තිමාග මස එක එකන්යන්න ඕන අලුවන් මසකත කුරා ඉරුගොස් වරබොඩ විශ්නඟ බජ ඒ කවුමි මස්ලහතු ඒ මසකතෙක් එකුලව මසකතෙත් එම්මෙන්න්නන් ඒක සෑද කුරවේ මසකතෙක් තෝ අලුවන්ම මි කුරණි ඒකොට වර බොඩ විශ්නවාදෙන් බජහ දරන්න මේ කවුමි රූ අද ඉජතිමයි හිදුමත මේ ඒ කුදින් හෙලවා හානවා පරිතකරු එහ මම ඉස්ලාමී ලීඩර්ශිප් එකකුදින්ගේ කිබා ගහරු ලෙබ්වෝ මේ වරම් මුහිම්මකම් වර බොඩන් අල්ගනම විශ්නංචහ කමිකේ ඉස්ලාම් දීනු අංගවා ෆයි ගොතන් අල්ගන මින්ගේ දිරුම්ග කංකම් බට්ටන් කරුම් හම එහෙම ඒ මසක්කතුග මෑදානු ගවස් මිය දල්ගන මෙන්න මිසන්නනී කොරප්ෂණ තෆාත් මිකහල මේ ෆසාදය ගෙතෙරෙයින් එක එක කන්ටත්ත කොරව මොන්දාට එහෙමම මේ ඉස්ලාමී වන්තකම් එපුජගේ කිබෑග එමිහගේ කිබෑග හරුලා පොරිකම ඥාමි කන්ටත්තන මරුවන් මේ ගෙතෙරෙ මේ පොහවිගෙන් ඉරත් කොර වියදාන එහෙම මිය දුව සල්ගන මෙ එම් ඉස්කම දෙන් කියන කම කි ඉස්ලාමී තර්බියතු ගෙතෙරෙයින් මේ ගෙන මේ තාවලෙමි නිසම්ත බට්ටම් කුර මොගෙන් දී එහෙම ඒකට ගෙන් දෙවිච්ච කම වුණා අලුන් දන්නවානේ බොඩුවකින් අන්න කුදින්නම් හම වර බොඩ මේ කිහිමෙක් කන් එකුදින් දීඩු පුරාණි මුත්තම එකුදින් ගමිල් හයවස් කුරිය ගෙන්දානි කිහිමෙක් කන් එකුදින් ග මසක්ක තුග වට්ටපාල ගෙන්දන් වි කිහිමෙක් කම සෙකුදින්න වර බොඩ එංගි ගෙන්දානි ඉස්ලාමි ශක්තියත බිනා කර විච්චෙය
1: ර හම ති දක හසක ගන කොට දන්න ලා මසකතු හලා ති ර ච ගොතු හ දුන් තෙරි සිම්මාදාර් බයිගේ ගොතු ගලම කුදින් මේ එකකුදින්ගේ අමල්ලි හනර ටෙක්නිකල් තවලීමගේ වාහකත පා කර වාදය ගතු නක්සාන දුල හොකම අල්ම විස්නාය දැන්ජයේ හිවර් දේන්ජය එකකුදින්න අද ෆොරස්තත්ත පහි කොදින් මට්ට අති විදාල්ව මේ එකෙක් මසකතර නවාහද කනෝනය නමුණ දක මෙන්ට ිප් නෝනය එක මසක තිර. තජිරබා එකුදින්න හොඳ ආයලාගේ මුත්තම වර බොඩ බාරද මේ බහොදා දෙන්ජ දෙත
0: දෙදෙන් සමානන් ගන්න හොරිහා බදල්ත දෙත දුනියේ අල්ගොන් මන්න මහරු වකිර වේකෂන්නේ එහෙම දුනියේගේ මාහවල මසක්කතුක මාහවල මේ යන්න හොරිහා ටෙක්නොලොජිගේ කුරියරුන් තකේ කම් ගස් මහර අල්ගොන් මන්න හම ඒ යනුලා නෙද් දෙත උල
1: වේකෂන්නේ
0: එහෙම මාලුන් මෙන් හම ඒ හොරිහා කන්තත කවස් තරින් මේ බෙජේ තයාර කර එහෙම මේ කොම්ම මෑදානගේ ඉක්සාදි මෑදානුව සමගවිස් මේ අල්වර්මින් තවලි මේ දායරාගේ කුරියරුන් තක බැලි සමගවිස් ස්ට්‍රෙස් මේ හොරිහා කම සිහිය දායරා බැලි සමගවිස් තවලිම එකීග අල්වන් මන්න මේ දෙන්න මේ හුනරා මේ කාබිලියතු මේ ශෞක මේ අමානා චරික අල්වර්මින්ගේ කිබාගේ මේ අශගෙන් නෙවිගෙන් නෝණින් යාම අල්වන් මන්න මේ පිටි අදමිස්ටි විදාලව හද ජීල පිනන කරේ නේ ඉල්මෙන් අදි ලිවිදානේ එකමක හෙල්මෙන් මෙටි අයල්ම කුරාන ෆෑදා එන්න ඕන ඉංගේත
1: වර බොඩ ශුක්‍රයා ගේත මෙහා හින්දන භෞතික දාල් මෙන්න හම භෞතික හොස්කල් දබ ખાસ ගොත ගාල් මංගේ එහුන් තෙරි නැති දෙවි ખાસ ගහම මොස්තද මාලුමත් කොල්ට කා ඉංගේත වර බොඩ ශුක්‍රයා බෑර දැන් දෙබ
0: වර බොඩ ශුක්‍රයා තමයි ඉංගේත කොල්වා දෙවිති
1: වාකි වලන වර බාජර් දුහක් කද ඉංගේත ಅದರ್ಮನ ವರ ಮುಹಿಂ ವಾಹತಕ ಅಡುವೆಗೆ ಮೆದಿಯ ಉಮ್ಮೀದ್ ಕುರನಿ ತಿ ಬೇಫ್ರಂ ತಿನ ಅಡೋಸನ್ ತಿ ಬೇಫ್ರಂ ಹಂ ಮಮಿಗೆ ಹಂ ವರ ಗುಣ ಗುಣ ಫಾಯ್ದಾ ಕುರಾನ ಕಮ ಅದಿ ಅಳ್ಮೆಂಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಬ್ಯಾರೋಡನ್ನ ಬೇಫ್ರಂ ನಬ ಸಮಾಜತರ ಮಾಲುಮಾತ ಅಲ್ಲಿ ವಡಾಗನ್ ದಿಯಕ ಮ ಉಮ್ಮೀದ್ ಕುರನೆ ಮಿಯಾ ಹಿಸಾಬಂ ಅಳ್ಮೆಂಗ್ ಮಿಯದು ಹತೆ ಖಬರ ಮೇ ಮದ ಕಣಾಲನ ಇರಾಕ್ ಕರೆ ಹತೆ ಖಬರ ಫಹ ತಿ ಬೇಫ್ರಂ ಅಬದಲ್ ಕೊಲ್ಲಾ ತಿ ಬೇಫ್ರಂ ಗೆ ಖಿಯಾಲ್ ಫುಲ್ ತಕ ಹೈ ಕುರಿಯ ದಾನ ಮಿಯದು ಹತೆ ಖಬರ ಹತೆ ಬೇಫ್ರಂ ಅಬದಲ್ ಕುರಾನೆ ಮರಿಯಂ ಆತಿಫಾ ಅದನಾನ್.

0: IKEA presents
1: Bahadur Henry.
2: එංහා 441 kHz medium wave 890 MHz FM band
3: දිවහිරාජ්‍යයේ අඩු

0: ඊහැ මිහාරු මද්දුක ෆහතන් අන්න හම්සාවෙස් ගුළුබෑන් කියෙන් ජිහෙන ය මෙහර කියවනි වල්මැලකු අල අර්ජ ඉහ වල්මැලකු අල අර්ජ ඉහ
1: وَالْمَلَكُ عَلَى أَرْجَائِهَا

0: කොම්ම නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙනරකයින් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ එච්චික්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.
1: අදකම එකස් මේදක ප්‍රෝග්‍රම්ග සල්ගන බලාලි ෆොතික තිින්ස්තේක හැත්ති වන භාග ගෙනනසිබවා ෆෝතික ශාස්තෙක් වස් තොලොස් හැවන හදිස්ක බයි බෑතක හිරත් කර යන්න ප්‍රෝග්‍රම් ගම හදිස්ක මෙ ෆෝ යාල්ගම වාහක දක්කාල්ම මේ හස මේදක ප්‍රෝග්‍රම් නිමාල ලක් වෙලාන මේදුගේ ප්‍රෝග්‍රම් ගම සදිස්ව ශලවාදවී අල්කාරයේ ෆිරාක් මහමත් ශරහ බල්ලවාදවී ඩොක්. සෞද්වාලි මුස්තම මේ හල්ල පෙති අහුන්න අක්තුන බෑන් ඔබලෝගේ මේ රහම මේ වර කරුම් ඇති දවා කරම සෝලියන් බගීචා මිසලස්තාගා ප්‍රෝග්‍රම් කැකැනි ස්පත්තල් කොල්ම උම්මීද කරම වකිල මස්තමලයිකම්.

හැම කෂවරුම් තිමන් රස්කලාගේ ඒනාය මගු දෙකෙවීම එයි ඒනා ශුකුරුවැරිවු මට්ටකයි නූනී ඒනා දෙකුළුවරිව කාෆිරු මට්ටකේ.

0: අදිතිමල් රස් කලාගේ ඒ බිමුගා හරුලා හුන්න උස්ෆර්බද තල්ලෙවීම. අදිතිමන් රස් කලාගේ තියබෑ මිහුන්න මීරු ෆෙම් බෝන් දෙවීම.
1: ويل يومئذ للمكذبين
0: دوغ كورا ميهنن ادوهن گيلمائي هلاكوتے.

0: දිවහීන්ගේ අමිල්ලවන්තකං කුරියරුවාදේ.
1: දිවහීන්ගේ උපෙද්දුන් තෙරිකං දක්වාදේ.
0: දිවහීන්ගේ මාසීගේ මන්සර්ත සිපකොද්දේ.
1: දිවහීන්ගේ අඩු
0: දිවහිරාජ්‍යයේගේ අඩු.
1: එංහා සතර්ස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්,
0: අඩ්ඩි හනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්.

0: අහාශය බුණාන රැයිතුම් කුරම්බේනුම්වා ස්වාදුත
1: සියාසී ෆරෑත්තකා ගුළුම් බදහි කුරුම
0: අහාශය බුණාන සියාසී මෑදානුගා හරකඇතරිවා ෆරාත්තෝගේ සියාසී දතුරු අහාශය බුණාන
2: උකුරුදු මෙන්දරපහ දේජහැර රිපීට් හොම දුහගරේ නො එජහැර අදි අංගර් දුහගරේ මෙන්දම එක ජහැර
1: එංහස තරිස්තේක සාලිස් නොවයි කිලෝ හට්ස් මීඩියම් වේබ් අදි අටිහ නොයි මෙගහට්ස් FM බේන්ඩ්
0: අහාශය බුණාන
2: නිවලමුන් ඔකෙ මොන්දා සෆාතකේ
1: දුනිය දෙකේ ෆාවා පොඩෙති බාරතකේ
2: ඉන්සාෆ්ක තරාදොම් මලි උම්මෙත් බදල් කොල්ලි ශක්සියතුම්
1: රේගනුගේ හමහිමේ කමුග රැයියතුන්ගේ හාල් බෙල්ලෝම නුකුමෙ වැඩෑංගුළු වී කොම්බේ ෆ්ලිතෝ
2: රෝමිනා ෆාරසිංගේ බර්ති රස්කන්තා කුඩ කකු ජෙස්සවි කොන් ලීඩරෙත්තා

0: එක රබියෝ ලවල් දිවෙහිගේ ගෞමිදුව
1: ගෞමිදුවහුගේ ખાස ප්‍රෝග්‍රෑම් තෝගේ තේරි
0: දීබු මගේ
1: ගෞමිදුවහුගේ ખાස ගේම් ෂෝ
0: දීබු මගේ
1: අඩුයි වේද
0: අඩුම් මාසි
1: ශාසියතුන්ගේ අඩුතකායකු
0: රාජ්‍ය වශා
1: රාජ්‍යගේ මිනිවංකම්ගේ තාරිහා ගුලිෆා වරෂේ තිලදුම්මච්ච නිස්පෙ වරෂේ රශුගනම් ෆෙෂනි අලිෆකු මීකොන්නෂ
0: මි ගේම් ෂෝ ගා වාද කරවවා ඉනාම් හොද්දෙවුමා තයාරු වෙඩාගන්නවා
1: දීපු මගේ
0: ගෞමි දුවහුගේ රේගඬු එගාර් ජහායිරු ස්ටුඩියෝ එම් වගුතුම්
1: හැම එකනි දිවිහි රාජ්‍යගේ අඩු

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගහෝරීනාමකායකු TikTok challenge
2: කොම ආතිත දුවයකරයකට එකර ජැන ස්ටෝඩියම් වගතු
1: ඉස්ක්‍රීන් එහා සතරස්තියක සාලස්නුවේ කිලෝ හටස් මීඩියම් වේ අදි අටහනුවේ මෙගහටස් FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලවා.
3: ඩි ෙදම ලව ෙච්චහි මේ තිව හිරාච්චය ගඩු
2: සීදා මගුව

0: منفوه فيلوادي معلومات كخزانة مسلكة دي ام اعتبار كربي باوريا
1: ديهرا جيج ادو
0: انها ساترستيك سالس نوي كيلو هرتز ميديوم ويف ارتيها نوي ميجا هرتز اف ام باند
2: ඔබා මෙහෙදි STMOL ගේ
3: STMOL ඔබා ගොන්තක්
4: අපි කොට්ටෝ STMOL
3: ගේ ඒ හලෝ
2: මෙහෙදි STMOL ගේ
3: හිනත වෙගෙන් මෙවලනි
2: STMOL ගෙන් හසුරිය ව්‍යාපාර කුරීම කාරෙන් හොදමුගේ ෆුර්සත් ලැබෙන
3: ඈ
5: අස්ත ජ්‍යොති නසීබ් ලබවලා STMOL මි ප්‍රොමෝෂන් නිමෙන්දෙක් ඉනගිනා ව්‍යාපාරිකෝ කාරෙන් හොදමුගේ ෆුර්සත් මිහාර කුරියද්දා මි ප්‍රොමෝෂන් නිමෙවි 30 දෙසැම්බර් ගනියද
4: ඒක ඔබා ගොන්තක් තියෝලනේ
3: STMOL ගේ
4: හිනත වෙගෙන් මෙවලනි
3: එහෙ නේංගේත
6: ಸಾಧುವಾದೆ ಇಶಿಂದೆ ಕಮುಕ್ತ ಒಳಗೊಂಡ ಗೋವಾಲೆ ಸಾಧುವಕ್ಕೆ ಹವಾಲ್ಕೋರ ಕೊಬ್ಬೆಂಬ ಸಿಕ್ಕತೆ ವರ ಫರ್ವಾತರಿ ಕಮಾಯಕ್ಕೆ ರಂಗಳ ಕುರಾ ಮೋಜವೆ ಅಹರಂ ಬೆಲಿಯಸ್ ನುಬೆಲಿಯಸ್ ಉರಿಹ ಕಮಸ್ ತಿಕುರನೆ ವರ ಜಿಮ್ಮಾದಾರು ಕಮಾಯಕು ಎಕಂ ಫಾಹಗಕ ಶುಕುರಾದ ಕುರಂ ವೆಗೆ ಗೋವಾಲಿ